වෙනවා අසුපදී විකෝංකාර සත්ගුරු ප්‍රසාද දර්ශන තේතක පාප සමනාසෙන් හර්ෂෝ දෙව මිලයි මීරා ගුරු පරමේශ්වර සුඛදායි පාරබ්‍රහ්ම කා නාම දිරායෙ අන්තේ හොය සඛයි රහව සගල දුක්ඛ දේරා පන්නා සංස්කූර් මුඛලයි

අපි මිල් මිලායා සදහි නේඩෑ දූර් න ජානෝ ගුර කෑ සබද නජීක් පචානෝ බිගසෑ කමල් කිරණ ප්‍රගාසෑ ප්‍රගට කර දෙඛායා ආපේ කර්තා සච්චා සොයි ආපේ මාර් ජීවාලේ අවරණ කෝයි නානක නාම මිලෑ වඩයයි ආප ගවායේ සුඛ පායා මාරු සොලේ මහලා චෞථා එක් ඕංකාර සත්ගුර ප්‍රසාද සච්චා ආප සවරණ හාරා අවරණ සූජස් බීජී කාරා ගුරුමුඛ සච් වසෛ කට අන්තර සහජේ සච් සමායි හේ සබනා සච් වසෛ මන මාහී ගුර ප්‍රසාදී සහ සමායි ගුරු ගුරු කර්ත සදා සුඛ පායා ගුරු චරණී චිත ලායි හේ සත්ගුර හැ ਗਿਆන් සත්ගුර හැ පූජා සත්ගුර සේවී අවරණ දූජා සත්ගුර තේ නාම රතන් තන පායා සත්ගුර කී සේවා පායි හේ बिन सतगुर जो दूजै लागे आवे जाए परम मरे अपागे नानक तिन की फिर गत होवे जे गुरमुख रहे शरणाई है गुरमुख प्रीत सदा है साची सतगुर ते मांगो नाम अजाची ओ दयाल कृपा कर हर जियो रख ले वो गुर शरणाई है अमृत रस सतगुरु चुआया दसवें द्वार प्रगट होए आया तह अनहद शब्द वजह तुन बाणी सहजे सहज समाई है जिनको करते तुर लिख पाई अंग दिन गुर गुर कर